0: නිපෙත් කේත කීසීත්‍ය ආතකාංගෙ වුකින්ද නාකිත තකටක තුන් තෙමතුන් දීලි ආනිකාරික අරොන් ඉරිමෙන් තකසිනේ ඕරකෙන් යමනේ මන තකටකට පොතන නම් දියන්තර වේ තරණය යමත මිලිත ඇත පෙනායෝ නිකොතක යන කම්පන ඇත කීසීත්‍ය උනි කතය දික් කිපර තකානමයි කොලපස් පිළ
1: නගරයන් සරක ගඳුමේ දින පොතකින් මොකද කන් කනේ බිස්නස් කරවපය පොවොස් අනුවතන රිගලේ
2: ගරපතේ තස්විකා ඉකරපතේ සතේ මනසරක් කතබිකෙන් තේතේ යහමයි කපුවන් තස්විකා කොරිනේ ඒත මකුරිය කරවකින කොන්නන පොස් අරේ පාපා කතපන තකේසි දීල් ඉබුගෙන් උරවකින සන්ත මකුරි අනකොනන් ලකිරා අරුණ අනාකින් තකතක මෙන්න මකුරුට සතේ ඇකරණියක් කරප
1: මම බුකන් නම්සරක් සතේ
0: ප්‍රපා ස්පීකර් යා අල්පතේ දෙමිනිත කඩිනේ ඉඳන කය ආපෝකන් දෙසිරක් ගොලෙන් පුසියතේ දෙමිනිත අන සිගම දාතා පා අන ලෙන්ඩින් ග්‍රාෆ් කනේ එකක බුංගනන් නලි තකතක ඒ කියන්නේ ඉතකටක ඉතර වෙයි දැන් ගේ යටි කතාපනේ එනාල ඉතකටක ඒ කර
1: මිනිත්
2: තේ එරවද ස්ට්‍රැක් වහන් ද ස්ට්‍රැක්යි ඉබුගින්නන අනරොරොන් ආරෙපස් එසි කයි තාපෝකිය අහන් අනලෙන්ඩින් ග්‍රාෆ්ට් ඇන් ටේක් ති දෙකීසි ඩී එල් ඒ කේ නකො නරන් මයන අකොනන බන්න කොටියන් ආරික් පොත් නොතරව ගයතන ගන්න ane ena kona ni popok ni kon anasra korap
1: kon bo anam srak sate
0: tasina pala nakya kate te mita ko kana ki mon kate ngari ot sira ge yo na pte sira kin ika onon ba kan nakya kan tani ngai kan talo ta pasina ena kola dere kin ta kan ngar e iru mote rasi lo pa ai ko na kte na dari na ta kata ai ikan ඔසියතේ මෙලත නා තර අලතරතර මේ තරතර කයින්දන අනකම්පනාද කීසීතිය එපොන් ඒ තව ඇත තවන ඒ තෙලන් ග්‍රාෆ්ටින් කිතා ඒ තව පොන් දවිර ඌවගෙන ඒ එලිය තව මරොන් මැසින නාකි දෙපෙනි තර ඔය තව අන අකන් මේ පෙත් මේ පෙස් වල
2: ග්‍රබ ද ස්විගය රපත් පොහන් දෙස්රකයි ඒ එන එන පුත් කකවාට සතේ යකටනක් වෙන්තරව තියෙන හේතප. ඉබන්සයි මකුලි මතරා තේ තලෙන් ග්‍රාෆ්ට් ඒ වන් නූර්වක්. ආ ඉබන්සි තේකනාරි නරමන ස්ත්‍රකලි ආපෑකේ කවරින බෙදලකින් නැන්තයි නොත්තරව. අන කකවා මේ සන අයකනන් බුගනාර මකුර. දෙබය කරයති තකේසිටි හෙල් එනම් එනම් කන්නනේ තකතකන් යපොන්නන කාන් බරපොන් සියානනරා. අන අනයිපු කැම්ම කුරු මහයි දහයිපු කැතව කුරන. අයිපු කින්නන රොරෝ යසනබෙන් දහය නාන්න තයි කිසිදී යව කොණ්ඩේ තක මත කාන්සර. ඒ තීසී කේ එල් තන්තරව කාන්සු. නම යකොනානි කපෝහන නරා. අන ප්‍රයේන අන ලැන්ඩින් ග්‍රාෆ්ට් නැ බේරුන තකර නැති තතර පොස්. නැත කාන අපතෝ බය කොනන්ද ඒ සමය උතන්තර බය පොන කොනන්ද අන්දු රකිනන තාතව මයි එතපෙයක නැත කරනමනේ යයි මරිතෝයේ ඉති. තොබනේ තරංග නැබඳ නම් නැතේ තරත් හවුස. ඔවන්න කන් තබය හංගයි පෙයේ යයි තමහුරිය කරේ තරහ කේසිතිය. යතවරෙන්ද ආයි විනබා යතේ පහේ කොහස්නේ කයින් තරව තේනේ තයරන් තවරයි පොප්පොක්. නිජරයි ගයි නැතයෝ කියන මත හවුස. අපි විනබා පොනේ යනවා. අනලෙන් ග්‍රාෆ්ට් නැත ගය යකුණිය පතෝයි. ඒ තරහයි මත යසන් නැල්සෝස් කිතය යසන් නැයකට හිර කරන්ති යකයන්. මම යන්නේ නැහැ කියලා කතරා. තිරම් නැකේ. අනේ. කනනේ පොපොගෙන කොහෙන්ද දෙයිද? සතේ කරප්.
1: වෙන පොගෙන ඉස්සේ සතේ.
0: එරපොතේ තේතුරු දෙපය හරින් ගරයි මාත. අත කොවලේ. සිතකටකන් ඇස විතරා. ඉස්සෙක් සේන කනතරෝ ඒ තකී අය. අය පොත නැගදී. හත ප්‍රැක්ටිකල් සොලූෂන් ද ලොง ටර්ම් සොලූෂන්. එරාලි. අය ඉබුන් දෙයකින්ද බතර වෙත අරින් එරින් කාන්. අය පොන් දෙකින් බලන් කොයි නැකි. තවයි යොපසෙන් අපදේ මෙන්නත පරි තොසක්ෂි ට්‍රාන්ස්පෝටේෂන් පරිපුණියෙන බදෝ අයිබුගේ කරගොනනි පොබගතක් ලිංගරතේ පොන් මංග ස්ටඩියලෝ තු කෝස් ඔෆ් තනාරි අනාකි දෙතකටකගේ ඉඩටකින් නරපොන්දන අන අන අන ලැන්ඩින් ක්‍රාෆ්ට් තවයි යි තොප් අන්දරතෝ යි ෆැක්ටර්ස්